ජන්මභූමි එක්සත් ශ්‍රී ලංකා සංගමයෙන් ලෝපුරා විසිරී සිටින ශ්‍රී ලාංකික අසන්නන්ගේ රසවින්දනය සඳහා මව්බිමේ කාලීන මෙන්ම ඓතිහාසික තොරතුරු රසබර ගීතත් ගුවන්විදුලි නාට්‍ය සහ වෙනත් විශේෂාංගත් රැගෙන ප්ලැනට් FM 104.6 ගුවන් තරංග ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට ගුවන්විදුලි සුවන රසමාංජුසාව දැන් ඔබට සත්‍යයක් මුළුල්ලේම www.planetaudio.org.nz වෙබ් අඩවිය හරහා මීට සවන්දිය හැකි ප්ලැනට් FM 104.6 ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ජන්මභූමි

0: barong Mike na program ni Bulao. Ya wasana da lubiti na mnindo bengrabi. Nduka kumbrak tikani na ve kabini lutile buena. Ono na kaloko to na ve bulango ditiko yani ke na ve kanda mai viti rsa mai bengrabi tiko na tamban ni Bulao. New Zealand na ve ulu tangan ren reso. Membala tana na tiko bulum bula. Ni alvina ke ninga ba tundalinga tiko mai. Ngo na planetaudio.org.nz na mona libuli rsena ratio 2.1.
1: रत्न दीप जन्मभूमि
2: जन्मभूमि एकसत श्रीलंका संगमें लोपुरा विसरी सिटन श्रीलंकी कासन्नांगे रसविंदने सदा माउबिमे कालीन मेंम ऐतिहासिक तोरतुरु रसबार गीतत गुवानुदिरि नाट्य सह वेनत विशेषांगत रागिन प्लेनेट एफएम 104.6 गुवान तरंग ओस्से सैम बदादावकम रात्रि 8:15ට ගුණිතු සුවන රසමාංජසාව දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz වෙබ් අඩවිය හරහා මීට සවන් දිය හැකි Planet FM 104.6 ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ජන්මභූමි